احترامت کو دعا پر کن خدا که از که برنا دا بمر من بخته و دامه وین احترامت کو دعا پر کن یا جی کی دروام ابرحان کن آمان یا جی کیش من را بگل کن جوے کر میں جے وارن تر وہ میں پہ دشمن نے اور میں پرن تر سامنے جوے تر سے وارن جو بر سر ہے لو کے گل کے کو رہا نال کے نو او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او او